0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
1: 103,4. Germanien, Megwanatek Wanne, Lanka Radio, Wetzerhanai.
2: Your kind of music, all day, all night, right here on your one and only station.
3: Ekasiya tunai hatara FM nalikawen api guwangata karanne na me Juli Palawinda sita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatate DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de saha lankaradio.lk යන වෙබ් අඩවි වලින්
4: අදවතට සමීපතම හඳින් හැම සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
5: හැමදාමගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු හරිම ආදරණීය ගීත රචකාවේ
4: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචිකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් රිස්මීනා
5: ආයුබෝවන් කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ
6: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා එබර එන්න ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා.
5: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්
4: අපේ අසන්නන්ට පුළුවන් රිස්මිනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න. අපේ WhatsApp අංකය මතක් කරන්නම් මේ වගේම දුරකථන අංකය මතක් කරන්නම්. අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න. එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන්. එහෙම නේද නීකා?
5: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6 1 518 7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61 52 87.3 කියන අංකයේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ WhatsApp නෙමෙයි WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා 0.0049 152 347 66 748 මම නැවත මතක් කරන්න 0.0049 152 347 66 748 ඉතින් ඔයාලට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාලට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මිනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න.
4: අබ්ද මේස ජූලි හබන් වේ ඌකවේ FM බෙට්‍රි පයින්ගස්ටෙල්ට් උන්දන් සෙන්දන් වේ කුන්ෆ්ලික් ඔඩ යෙට්ස් අවුක් එක්ස්ක්ලූසිව උබර් ඩෑබේ ඔන්ලයින් ලයිව් හලස් වී ගෙවොන් Uber Radio Darmstadt DE und Lankaradio.lk konnten ihr jede Zeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk. හොඳයි අපි මුලින්ම ගීතයක් මන් සෝදාගත්ත උරේස රවිහාරි ගායනය කරන්නේ දෑස වසා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීත සැපයන්නේ නවරත්න ගම්මගේ රිස්මිනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්
6: ඒ තමයි මගේ පළවෙනි ගීතේ.
4: ඔව්.
6: පළවෙනි ගීතේ කියන්නේ ඒක ඇත්තටම මට හීනයක් වගේ. මුලින්ම කවි ගීතය ලියන්නේ හිටියේ.
4: ඔව්.
6: ඒ පළවෙනි ගීතය කරන්න නවරත්නතාවට අරගෙන ඉකපුවාම ගීතම පදල පහක් විතර අරන් තියා. ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය.
4: හොඳයි අපි ඒ දැන්
5: ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉන්නාට පස්සේ.

0: lankaradio.lk.
1: හරි.
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා කක්ක ඉන්නවා. ඒත් මම දෙකටම කරන්නේද කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 පිටරින් තමයි ලියුනේ. ඒක 17 වගේ කාලේ නะ. FB page එකක් තිබ්බ මගේ තඹුළු තිබ්බා කියලා.
1: මොකද පේජ් එකේ නම
2: අඳුරු සිත්ත
1: අඳුරු සිත්ත තාම
2: නෑ පේජ් එක තාම නැහැ ඊට පස්සේ කවුරු හරි රිපෝට් කරලා ඒක අයින් වුණා ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලිහිතර තිබ්බා පළවස්ලා 34,000ක් විතර හිටියා දැන් මෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් අම් වෙන හොඳේ වෙනකොට ලයික් 1000ක් විතර වැටලා තියෙනවා ඒගොල්ලෝ කමෙන්ට් කරනවා ඒක ලොකු
1: තපි තක්ක බලන්න. ක්‍රිස්මිනේ page එක Facebook එකේද තිබ්බේ?
2: Facebook එකේ තිබ්බේ.
1: ඔව්. දැන් ඒක කරන්න කවුරු ඔව් කියන්න.
2: නැහැ ඊට පස්සේ page එක නැති වෙලා ගියා. මට ඒක ගන්න බැරි වුණා. මේ ඒ page එකේ ගොඩක් අය හිටියා එක්කෙනෙක් ශ්‍රීමා ජයතිලක කියන කෙනෙක් හිටියා. එයා අර COVID වසන්තය කාලේ අපි ගෙදර හිටියානේ. ඒ ඉන්න කාලේ එයා මගේ තනික පදවැලක් ඉන්නවා මේ එයාට ගීතයක් කරන්න කියලා.
1: ඔව්.
2: ඊට පස්සේ තේ මාත් අසුකින් දුන්නා යාට. එයා ඒක ගීතයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රෑ පිහිනෙන් කියලා පද. එහෙනම් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා එවල තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
2: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
2: තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධ අය අපේ කරනවා යාතුරු කරනවා ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරත්න සභාවට යන්න කියලා මායි මහත්තයයි දෙන්නම ගියා අරගෙන ගියපුවාම නවරත්නස බලලිවදලාස්නේ පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. පස්සේ ඒ වෙලෙම තර්පිනාල් මේ
1: තනුවක්
2: මේ මෙලඩේක දැම්මා. තනුවක් දැම්මා. තනුවක් දාලා ඒක කියද්දි හරි මාස හිතුණා ඔක්කොම මේ වෙලෙලා මගේ නම ඇහුවා. නම අහන්න වෙලලා සිංහල නෙමෙයි මම කොහේ කියලා ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා මොකක්ද කිව්වා ෆස්ට් මුස්ලිම් මිච්චි කෙනෙක්ට ඒකට මේ ඒ දෙයට එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා
2: වචන එහෙම හරියට ඕ හරියට අගය කරා ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා
1: එතකොට
2: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද? ඒගොල්ලෝ අගේ කරගෙන ඔයගේ ලියන රචනා ගැන ඒ වචන ගැන මොකද මුස්ලිම් එක්කම හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නැහැ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙන්නේ. ක්‍රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි. ඒ වෙලේ මේ කිව්වා මේ අපි මේක උරේෂාට දෙමුද කියලා. හුවා ඉතින් මම සතුටු වුණා.
1: ඔව්.
2: සෑම තමයි කතා කරේ. සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතේ හොඳට ගායනා කරනවා ඒ වගේම සංගීතයත් හොඳයි පදමාලාවත් හොඳයි අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
2: එතන
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂා රවිහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සමකරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගේ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවා, ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් එමන් දිව්වම පිළිගනීද.
1: හ්ම්.
2: මුස්ලිම්නේ.
1: ඔව්.
2: අනේ එවනම් මං පොඩි කාලේ ඉගෙන ගත්ත සිංහල ගෙදර කතා බහ කරන්නේ දෙමළ.
1: ඔව්.
2: ඒ කියන්නේ අපි මුස්ලිම්නේ ගෙදර ප්‍රතිශතේ කතා කරන්නේ දෙමළ. ඉතින් මේ ලියුවාම දෙගර මුලින්ම ලිව්වා මාර සිංහලට හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි. ඊට පස්සේ ඒ සතුට ඒ කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්. ඒක හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක ඊට පස්සේ තමයි මේ ලියාගෙන ගියේ.
3: ඔයා ලියපු පළවෙනි ගීතය පටිගත වෙච්ච දවසේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? කියන්නේ දැන් ඔයා ගීතේ රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට? මුලින්ම
2: පටිගත කිරීමට ගියපුවාම පුරේෂා ඇරෙලා හිටියා. එයා ගීතේ ගායනා කරද්දි ඇත්තටම මේ මතක් ඒසික මතක් ඇතිත් ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතය ගායනා කරද්දි සතුටට මට කඳුරුත් ආවා. මට විතරක් නෙමෙයි, අර මගේ යාළුවත් ආවා මාත් එක්ක, දීපශිරණි. එයාටත් කඳුරු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝම අබේරත්න
3: පෞද්ගලික ප්‍රශ්නයක් අහනවා රිස්මිනා. දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද?
2: ඔව්.
3: හරි. මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
1: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුභා දාමර නැත්තම් ආදරේ නැත්තම් සමාජයේ දක්න සිදුවීමද?
2: ඒ තුනම ඒ සියල්ලම කෙරුවත් හරි. ඒ සුභා දාමර විදිහට මම හරි ආසයි. පරිසරයට හරි ආදරේ. අනිවාර්යයෙන්ම හම්බුනාමත් දැන් මේ කොහෙද සුන්දර දැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා. ඒ සමාජය දකින සිදුවීම් ආදරය, වේදනාව, සතුට, ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
1: හොඳයි, අපි සමන්දම තවත් ගීතයකට ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතය ගායනා කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
2: ලකුළු ගැයි.
1: ඔව්. ඒ ගීතයට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
2: ඔව්, මේකේ අර මට එස්ඩියේ ලියන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ,
1: ඔව්
2: බොළඳේව ලියනවා කියලා දාලා ගොඩාක් අය හොඳයි කියන්නේ බොළඳේව ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔකට ටිකක් පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා දැම්මා. ආ ආ. දාලි වල ඒක

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද? පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට ගැනි මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද?
1: ඔව්, එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා මේ තාත්තා කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නේ නැතුව තාත්තා එළවනවා. ඉතින් ඒ නිවුස්

0: നിങ്ങൾ ചിലർ പെണ്ണ് പോകണം, പ്രവൃത്തിയുള്ള പെണ്ണ് പോകാം, മറ്റേ അച്ഛനും ഹരി ദുഃഖം ഇത് കഴിക്കണം, മറ്റേ കാത്ത നെറ്റി വേണ്ട, കാത്ത നെറ്റി ഞാൻ പറയേ ഞാൻ ഗമനിക്കാൻ കാത്തര് കൂടെ കിട്ടുവിനെ തെങ്ങും കുമാരി മറ്റേ ഇവ ഇതൊരു വരുന്ന ഇത് പക്ഷേ മമ്മ ഇവിടെ പൊടിക്കാല് വെട്ടി വെട്ടി എഴുതിന കൊട്ടേ കാത്ത അച്ഛ ദിനീന്നെ കാത്ത വയസ്സൊക്കെ ഗ്രഹാമ കാത്ത ഉപകാരണക്ക് തമ്മ എനിക്ക് നിയന്ത്രെ വെടിക്ക് തിന്നാത്തിന് കാത്ത തിന്നി തങ്ങിയോ സംസാര കത്താ മമ്മകള് തീരുവാ മേ അമ്മവിനിയില തീയാകുന്ന ഇതില് താത്തവ കഴിഞ്ഞിട്ട് ഇനി മാസത്തെ ഒത്തനാണ് അമ്മവ തീയാകാന്നെ തമ്മ നമ്മ ഇങ്ങ് പറയാകൻ
1: රංජන් මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරිම සංවේදී. කියන්නේ ගැහැණු කෙනෙක් ජීවිතයේ දිහා බලන විදිහ, එතකොට සෝබාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතනවා ගැහැණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
0: ඔව් ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ නැත්නම් කියයි අර අඬනින් සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්න පුළුවන් ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න බබෙක්ව හදාගන්න දුන්න අම්ම කෙනෙක් කතාවක්. ඒ වගේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි විදිහට මටත් තිබෙනවා. ඒ හින්දා තමයි මේ වගේ කීක ලැබෙන්නේ කියලා.
2: ඒ කියන්නේ අපිව කපල දාන එතනින්ම නේද?
1: නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී. මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට උමනාවට වඩා සංවේදී දෝ
2: වෙනවද?
1: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක් සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්. ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක් දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
0: ඔව් ඔව්
1: ඔව් ඔව් සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඔයා ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතේ විශාල සිදුවීමක්.
2: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන
0: දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා මේ තීර්ති ප්‍රස්කල් මහත්මයාගේ ගායනා කරපු ගීතයක්. ඒ හැරින්ද ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නැහැ ගීමක් ඇති වෙන්නේ. ඒ හැරින්ද එහෙම
2: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව්ව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායනා කරන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීත සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk.
1: මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්ද කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
2: වැටි වැටි ආපු ගමනක් තියෙන්නේ
1: විශ්වයනේ. ඒක ඒකත් හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේතෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල?
2: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතය ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධපුර ගීතය සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීතය අවුත් කරලා ඉවරුණෙන් පස්සේ චකුවිගෙන් මට බලකක් ආවා. ශාන්ත කුමාර විතාන කියලා ප්‍රවීණ ගීත රචකයෙක් මාදිරි. ඉතින් එතුමා කතා කරනවා, එතුමාගේ හරි වලට මම ඇත්තටම හරිම ආසයි. මේ වගේ කෙනෙක් කතා කරලා මට අගේ කරා කියන්නේ ඒක මට හරිම සතුටක්. හරි ආදම්බරයක් ඇති වුණා. ඉතින් පත්තරේට ලිපියක් දානවා කියලා එතුමා කතා කරා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසන් ලැබේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක එහෙම මම මගේ වුණා. කාලයක් පතර ආවෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒවයේ අගය කිරීම කවුරු හරි කරනවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක්.
1: හොඳයි. ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මින? නොයකු සම්මාන දෙනවනේ ලංකා. තවම
2: නැහැ.
1: අනාගතේදී ලැබෙන්න පුළුවන්නේ.
2: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
1: ඔව්.
2: සමාජයට මොකක් හරි එහෙම හම්බෙනවා නම් ඉතින් ඒක ලොකු දෙයක්නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සෙ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරටක ඉන්න කෙනෙක් UK වල ඉන්න කෙනෙක් ලියාගත්තා යටි ආලුවෙක් කියලා.
1: ඔව්.
2: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක දනුවත් ඒක දනුවත් හැදුවා අනුරාධපුරයෙන් තමයි. ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති නිසා.
1: ඔව්.
2: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10 විතර අහන්න ඇති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනේ එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: ඕකේ.
2: ඉතින් ඒ වගේ දේවල් අහනකොට ඉත සතුටු. ඒකත් යන්නේ. කිව්වේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
1: ඔව්.
2: මේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන එකලු එයාට අහන්න ඕනේ කියලා.
1: ඒ
2: පුංචි කාලේ අවුරුදු 6 ඉඳන්.
1: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
2: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් කියලා දුන්නා.
1: ඔව්.
2: අත තනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා 10 විතර ඒක ඇහුවා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: හරි හොඳයි.
2: ඔව්. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවට ඒ සම්මානෙ ඇති කියලා මට
1: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයා සන්තෝෂ වෙනවා. එයා තෙන් එයාගේ දුක නිවා ගන්නවා. එයා එකින් තැම්පත් වෙනවා. ඒක හරියටම බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා එයා තෙන්. ඔයා ඒ
2: වගේ මට මතක්ුනේ රංජන්, ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය, එහෙම නැත්නම් කවි කියන අය, ඒ අයගේ මේ කාන්සිය, මාන්සිය, තෙහෙට්ටුව, වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තහම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත
0: අද වුණත් අපිට ඒ ගීත ඇහුවාම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්, දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද? ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවායින් පස්සේ? ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුට වෙන්න පුළුවන් සහ ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
2: ඇත්තෙන්ම
1: මේ ගීතේ පදමාලාවල් ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්. සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ. ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: मेघीते गोंगदरी वादने विनोद दुन्ना तो गुल्लो गोंगदरी दुन्ना गाने नहीं एक यानी देंग किस्मत चांसने के तो दील ने यावल ने तो
1: यावन मूल खाली यावा ये तो पस्ते गुल्ला गाने नहीं प्रभु रात तेरे की सरस्वती है माँ इनको तो लड़के पता हम लोग लगा
0: गीत रचना कल तीन रोहन वीर सिंह की पुताट चरित वीर सिंह गीत वादने में दंपाट मलकिन गीते पुदुमाई अये ओया यवन तो हम हम चैनल में यवन हो
1: मैं आता कभी ना क्या बोले यार मुझे मैं यार लाइफ पर से पेड़ ही मत दूँ ना मुझे पर से ही मैं केरों ने दी है ना इसको क्या तेरा लोग हमारे यूट्यूब पे कितना बाले हो चला
0: है मैंने भी यावन नो ने तो उतना ही करने के लिए कॉल करा ना अभी मुझे सिंधु के हुआ मैं माय वो गोलू एक वाद नहीं करा ला बालन ना मैं माय के लग किया नो ना तंग दिन गाना गाने निकाल रहे कि कोई गीता के हुआ के लिए आता है लदानो සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවද රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට රිස්මිනා මොකද කරන්නේ
1: කොයි වෙලාවකට එක පද දෙලියක් ලියෙන්නේ නැතුව හිරවෙනවද ඒ තුන් ටිකක් නිවිහෙන හිල්ලේ හිටත් හරියනවා එහෙම නැත්නම් ඒක තියලා ආයෙ වෙන දවසක බලනකොට හරියන අදහසක් එනවා එතෙන් අර ඒ තමයි එකද දෙකට හිතන්නේ නැහැ
0: एक दवासकिंग वितर विनाश्वेनो ने दे क्या ने व्याट पुलोंग विनो मैं आप हो एक मतलब कर ले एक टावासी वचन ठीक गान ने
1: वचन ठीक गान
2: රිස්න අවදන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට Facebook page එකක් තිබ්බා ඒකේ ලොකු fan base එකක් හිටියා ඔව් එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්නේ නැති ඔයා මොනවාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින්න එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහණු ළමයිව එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ
1: මට හම්බෙච්චන මගේ මං කියුවා මගේ මේ පේජ් එක 34000ක් විතර හිටියා දැන් අපි හිතනවා මේ පිරිමි ළමයි තමයි දැන් ආදරය මේ ප්‍රේමයක් උනම් දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා එහෙම කියලා ඒ වුණාට ඒගොල්ලෝ තමයි जीवितेंगे मीना मेटिकारी ना මේ ඕකත් විකුණන් කරනවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණන් කාලා.
1: ඇත්තටම මට ඕනේ විකුණන් කන්න නෙමෙයි. ගොඩක් අය බනිනවා රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයටයි මෙයට බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒ කියන්නේ සම්ප්‍රීවලින් නෙමෙයි. මනුස්සයෙක් ඉරවලා ඉන්නකොට අපිට කතාවක ලැබි හිත හදන්න හරි පුළුවන්.
0: ඉතින්
1: ඒ වගේ දෙයක් හරි අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම පුළුවන් පොඩි දෙයක්. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම අපි අපි කුළු කුළුවන් විදිහට මොනව හරි දෙයක් කරනවා නම් අනිත් අයට බලින් නැතුව අපිට දිනු පෙර ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිංහෝපිකෙම කියන්නේ. ඒවත්
0: අපට සවන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා WhatsApp මගින් ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන. අපි සවන් දුමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂාව පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය, ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන වැඩ කිරීමේදී ඉතාමත් පහසුයි. දෙයක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා ඉක්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇයගේ මේ සංගීත නිර්මාණ ජීවිතයට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යා, සංගීතය සපයනෝ විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: lankaradio.lk. ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? එකෙන්දන් ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලියකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලියක් ගන්නවද රචනා කරනකොට?
1: නැහැ, මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා, එහෙම වුණාම තමයි මම ඒකට හරියට වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒ තරමටම සංගීත නිර්මාණය කරන එක නතන්නේ ඒකට වෙනම තනියක් දානවා. එහෙනම්ට මම අර ටිකක් වැඩ ගීතමය විදිහට තමයි මගේ පද ලියුවේ.
0: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනම් ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
1: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුව නානකොට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපිට කියවෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකටම හිතින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේත් එහෙම වුණා මම හිතන්නේ. පොඩි එවලෝ සර් කිව්වම මම ටක් ගාලා කිව්වා.
0: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ලම් හොයාගන්න ඉස්සෙල්ල තනුව?
1: මම ගොඩක් ගීත ලියන්නේ පද පෙළ.
0: ඔව්.
1: සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් විතර හින්දි සින්දු වලට පද ලියලා ඉල්ලගත්තා. එහෙමත් කියන දේ තියෙනවා.
0: හින්දි සින්දු වල පද ලියලා ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපීද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලෝගේ තනුව? ඔව්, කොපි.
2: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා තරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
0: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
1: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්, ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ. එතකොට හොඳ වචන, ලස්සන වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්නේ.
2: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
0: අමාරු ප්‍රශ්නයක්.
1: සමීප ගීත කියලා නෑ, ඉතින් හැම එකක්ම සමීපයි. මම මෙහෙම කියන්න, මගේ බදරං කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතය කන්නුව ගීපදවි විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළුතාව හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ මම ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුව ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙනිලා පස්සේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවිඩ් පස්සේ ගීත හතරක් දැනට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත 15ක් විතර ඉඳලා තියෙනවා.
0: හොඳයි රිස්මිනා, අපිට පුළුවන් ඒ ගීතේට දැන් සවන් නිපුණි නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සමඟ මේ ගීතේට ඔබේ මගේ රංකැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ. අපි සමඳු මේ ගීතය දැන්.

0: හොඳයි රිස්ම අපි කතා කරමුයාගේ පවුලේ විස්තර ගැන කවුද ඉන්නේ පවුලේ කොහොමද ඔයාට ගෙදරායගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න.
1: තාත්තට වෙලා අම්මා ඉන්නවා, අයියයි නංගි මල්ලි ඉන්නවා. තාත්තනේ මච්චරයි. අම්මා ගුරු වෙලියා. ඉතින් නෑකට බි අම්මා කිව්වා ඔයා ඔක්කොට සිද්ධ වෙනවා. මට පින්ක්ස් ලිව්වනේ.
0: ඇත්තටම මේ සාධාරණයි. සාධාරණයි මේක. ගෙදර ඉන්න මිනිස්සුම කළා මට ඉන්න මිනිස්සුට සිද්ධ වෙනවා.
1: ඔයාට මුන්නට පොඩි යන්නේ කියලා. එතකොට නෑ මට හරි පාළුවෙ කියලා කිව්වා. ඔයා පාළුවෙ කියන්නේ නෑ මං 1000ක් විතර එක්ක හිටියා. දැන් ගෙදර තනි වෙලා වගේ ඉන්නේ. ඒක කිව්වා. මං ගෙදර තනි වෙලා ඉන්නේ නෑ. අයියයි නංගි අම්මයි ඒගොල්ලෝ ඔක්කොම එකට උන්නේ.
2: ඔව්. එයා තනි වෙලා නෑ නේද?
1: ඔච්චර ළමයි ගොඩක් එක්ක හිටියා. මේ මං තමිලා වගේ දැනෙනවා වෙලාවක් තිබ්බ මතක් වෙනවා. ඒක තමයි මං කියුවේ කියලා. ඒක පස්සේ මං ඒකට ලිව්වා. ඒකට තිබ්බා ලිව්වා.
2: මොකක්ද ඒ ගීතය? මොකක්ද ඒ ගීතය රිස්මින?
1: එක එන්න තනියම සිල නේරම් කියලා තමිල් දෙයක්. ඒකේ හදමාගේ නොකියාම කියන තමයි සිංහල
0: ගීතය. කවුද ගායනා කරන්නේ රිස්මින?
1: හදමාගේ නොකියාම නිකුණි නෑන තාරා. තමියන සිල නේරම් කියන එක
2: හදමාගේ
1: කියන්නේ නීලච්චි.
2: අද මාගේ නොකියාම අපි අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න විශ්මින අපි සමඳ මේ ගීතයටත් දැන්
1: හදවත එයාට කියන්න නැතුවම ගොඩක් වෙලාවට ඉස්කෝල පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ. ඒ කියන්නේ අම්මට ඉස්කෝල එකම යාළුවෙක් තියෙනවා ටීචර් කෙනෙක්. ඒ කියන්නේ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා අම්මගේ වයස 80ක් සන්ති කාමරට ගිහිල්ලා බලනවා එතන ඉන්න මෙතන ළමයි යාළුවවත් මට මතක් වෙනවා කියන එක තමයි දැම්මේ. ඉතින් ඒක අහලා අපට ගොඩක් සතුටු පිහිටුණා.
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති. මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
0: දක්ෂ ගීත රචිකාවියා. එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක එහෙම වෙන දෙයක්. ඉතින් මේ අපි රංජිත් අපි මේ ගීතයට සවන් දෙමු දැන්. ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න.
2: හොඳයි. මේ ගීතය ගායනය කරන නිපුණේ නායත්තලා, සංගීත සපයන අනුරාධ අබේසිංහ, ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින්. අපි සවන් දෙමු මේ ගීතයට දැන් නිපුණේ නායත්තලා.

0: lankaradio.lk.
1: රිස්මිනා මට දැනගන්න ඕනේ දැන් ඔයාට කොහොමද ඔයාගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මම හිතන්නේ ඔයා ජෝ රැකියාවක් කරනවද නැත්නම් ෆුල් ටයිම් කරන්නේ මේ ගීත රචනා කරන එකද මට ඉස්සෙල් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඕනේ
2: රැකියාව ගැන කියනවාද මම බැංකු ෆේකල් විදියට නැහැ කරා නේද විදියට රාජකාරියක දැන්නම් මම විශ්‍රාම ගත්ත මේ අවුරුද්දෙන්
1: අවුරුදු උපරිම 38ක් 40ක් විතර ඇති කියලා
3: මම හිතුවේ එහෙම තමයි
2: අවුරුදු 19 හම්බෙකුවට ගියේ වැඩට ගියේ ඉතින් අවුරුදු 19 වැඩ කරනවා කියන්නේ අනිත් එක මට හම්බෙන්න ඕන වැඩක් මම උදේම කරනවා මගේ දැන් මම අයිබුනේ පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් නැහැ කියලා එහෙම මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා ඒකකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් අපකරලි ගන්න පුළුවන් වෙන්නේ ඒ ඉතින් වැරදියට ටයිප් කරලා තිබ්බොත් මොන හරි කියලා මේ මොකද්ද කියලා අහලා ඒ වගේ ඉතින් අපි කවි වලින් ඒව අහන්න පුරුදු වුණා. මොකද ඒ අර කාර්ය බස්ල මේ වෙලා විදිහත් අපි පොඩ්ඩ මේ එහෙම අර පොඩි රසයක් අරගෙන වැඩ කරා. ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් වුණේ කියලා. එහෙම අර විත්ති පුරවට මම ලියලා දැම්මා. එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි මේ සොෆිස්ටියට පේජ් එකක් මම පටන් ගත්තේ. ඒක නිකන් මුලින්ම අපෝදේ පිටුනේදි කියලක් මට හිතෙනවා.
1: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවි වලට? ඒ කියන්නේ මුලින්ම මම මුලින්ම කතා කරන්නේ හරි රසවත් තැනක් ගැන. ඒ කියන්නේ විවාහ වෙලා නැති කාලේ

0: ඒතරත් මේ මාත්‍රගේ කවි වගේ යාරිකුත් තියෙනවා එහෙම කියලා. එහෙම කියලා මේ යා තාජා මාව උනන්දු කරා. උනන්දු කරලා මම කරා. ඊට පස්සේ ඉතින් කොහොමද මේ රටේට හම්බුච්ච කප්පිට තමයි ලියුවේ. මේ කොහොම කවි පේජ් එක කරනකොට වස්තුන් දන්නේ මම පේජ් එකක් කරනවා කියලා. මම අන්වර්ථනා මේක නෙමෙයි. ඊට පස්සේ කතාව සිංහල වෘත්තයට මම ලියපු කවිය හතරටින් ෂෙයා කරනවා හැමෝම ෂෙයා කරනවා. ඒක තමයි මම කියුවා මේ ඔය කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වොත් ඒ පොසිමන්ට කියන මං ගැලපුවාම එයන්න කියන මේ ඔයා බොරු කරන්න එපා මේ ඔයා කවිය හරි කොපි කරගෙන මේක මේක මම දැක්ක හැමතැනම ෂෙයා මේ ඔයාලා ඔපිට මේ
1: ඒකත් හරි සුන්දර අත්දැකීමක් නේ. ඒ කියන්නේ වගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ එයා දැනගත්තාම එයාට ඇදෙන්නේ නැති ලොකු සර්ප්‍රයිස් එකක්. කොහොමද මේ කලින් කියන්න තිබ්බ හැබැයි
2: විස්මින ඔය දෙන්නම එකම බැංකුවේද වැඩ කළේ?
0: ඔව්.
2: ආ ඒක තමයි.
1: හොඳයි, අපි රංජනේ නම් තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
2: ඔව්, මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙක තුනකට කලින් මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා. ඒ ගීත වලින් අපි සූදානම් කරලා එක ගීතයක් වාදනය කරන්න. මේ ඔයා මට ලියලා තිබ්බ ගීත වලින් මම තෝරගත්තා ලතා මංගෙස්කාර් කියන ගීතයකුත්, මොහොමඩ් රාපි කියන ගීතයකුත්, ඊළඟට සෝනු නිගම් කියන ගීතයකුත්, හින්දි ගීත වලින් ඊළඟට ටී එම් ජයරත්න වික්‍රමරත්නායක, ඊළඟට තව තියෙන දෙමළ ගීතයකුත්, අපි ආමුද ප්‍රියා බොලේ කියන ගීතය. මේ ගීතය ඇතුළත් වුණ 2005 වසර ප්‍රදර්ශනය වුණ පරිණීතා කියන චිත්‍රපටයට. පරිණීතා කියලා කියන්නේ ද මැරිඩ් වුමන්. මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසාල්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන්. අපි සමඳුමු ඒ ගීතයට දැන්.

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටිය බලලා තිනවද?
2: එහෙම
1: මතක නැහැ. ඉස්සරහම
2: බලනවා
1: ගෙදර එන්න කාලේ. ඔව්. තෙලුගු චිත්‍රපටයක් තියෙනවා, හොඳ ලස්සන පරණ චිත්‍රපටයක්, චෙම්මීන් කියලා. ඒක බලලා තියෙනවද? මාළු චෙම්මීන් කියලා. හරිම පරණ චිත්‍රපටයක්, හරිම ලස්සනයි. ඒකේ මේ මාළු මූද ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ. චෙම්මීන් කියලා ගමේ කතාව පරණ චිත්‍රපටයක්. මං හිතන අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්.
3: අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත්, ලංකාවේ ගීත ශාස්ත්‍රය ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා. මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාලවක. ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද?
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද?
3: ඔව්, ඒ වගේ. එහෙම නැත්නම් ගීතය කොපි කරා වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ දෙයක්?
2: එහෙම නම් නැහැ. ස්ටේජ් එකේ තියෙන කොටන සමහරුන්ට මගේ කවි යවලා තිබ්බා රේඩියෝක. ඒක දවසක් මාත් අහගෙන හිටියා, යනවා කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. ඒක තම ස්ටිට පේජ් එක මගේ අර මම නිනා කියන ලේකු තැන තරුවක් පාට් එකක් දාලා පාට් එක ඒගොල්ලන්ට දාගෙන තිබ්බා. ඒකත් ඒකට දැන් මම නිකන් කතා කරේ. මගේ පේජ් එකේ ඉන්න අර නිතරම කමෙන්ට් කරන අය මට ගීත ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ශිල්පයේ පළවෙනි ගීතේ වගේ කියන අයට ඉතින් මුදල් හරිගෙන නම් මම කරේ නැහැ. ඉතින් ඒකට නිකන් දීලා දුන්නා. ඉතින් එහෙම තමයි. නැතුව මටම නවැඩක් තවම වෙලා නැහැ.
3: ඔව්, ඒ වාසනාවන්තයි පැත්තෙන්. නැහැ, ඒව දෙයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා. ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා. කවදාවත් ඒකේ නා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ හැකියාවට. ඉතින් ඒ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි, එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි, නැත්නම් මෙන්න මේ අහවල් ගායකයා ඔය ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියනවාද?
2: එහෙම නම් ඒකනේ ජනප්‍රියම කියන්නේ. ඇත්තටම කතුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙන ගොඩක් අය ඉන්නවා, එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. හම්බුණා මේ වේදිකා නාට්‍ය සින්දු ලියන්න මම ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් එකක් එකෙන් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නෙ ඒකට මම හරි සතුටුයි මොකද වේදික නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නෙ එහෙම ඉස්සරහට තියලා තරබියුතු ඉන්න ඕන දේවල් අපි ලංකාවේ ඉන්න දේවල් නෙ මේකට ලංකාවේ කමිනු මට ආයි කියන හම්බුනා ලැබුණ තියෙන එක මට සතුටුයි ඒක ගින්න
1: මට අහන්න ඕන අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්.
2: මාතෘකාව ආදරේ.
1: හොඳයි ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරේ ගැන කතා කරන විට මේ ළමා ආදරේ ගැන දරුවන්ගේ ආදරේ ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේ ඔයා ලියලා තියෙනවා සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල් ඒ ගීතය ගැන මොනවද කියන්නේ මේ ගීතේ ගායනය කරන්නේ රාජු දීන් ඒ ගීතය ගැන ඔයා මේ ළඟදී ලියපු ගීතයක් ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
2: ඔව් රාජු දීන් මහත්මයාමද Facebook එකෙන් හම්බෙච්ච මේ පොඩ මිතුරේ ඒකම කතා කරලා හදා ඔබට ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා එයාගේ හිතේ හිස්තරක් තියෙනවා කියලා කිව්වා. ඔබ කාලයක් රට ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතාගේ මුරදල් කාලේ යට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා. තරණවල ඉර දෙන්න පුළුවන්. ඒකට ලියුම් එක තමයි යුතුය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
1: ඔය ලස්සන ගීත මමත් කීපවතාව කැවුවා. ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්.
2: හරිම සංවේදී.
1: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා. ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා. මම ඔය රාජු දින් කියන එකන ටිකක් දන්නවා. ඒ කියන්නේ මට හම්බෙලා තියෙන Facebook එකකින් මම සජීවයත් එක්ක කතා කරන්න නමුත් Facebook එකේ ඉඳි කතා කරලා තියෙනවා. එයා මට කිව්වා ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා. ඒ නිසා තමයි ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ. ඒ ගීතේ සංගීතයේ සැපයලා තියෙනවා. ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස්ර වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද? අපි සමඳුමු ඒ ගීතේට මේ ගායනය කරන්නේ රජු දින් පදමාලාව රිස්මිනා සමින්ගෙන් සංගීත සැපයන්නේ අජිත් ප්‍රේමලාල්.

0: විසි නවයක් කිව්වා දැන් ඔවා වැඩියෙන්ම ලියන්න ආස ආදරේ ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන හිතෙන්නේ දැන් හිතෙන්නේ අපි ආදරය කරන වෙන අපි ආදරය කරනවා නම් ආදරය කරන වෙන කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපේ සතුට වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බුණ නැත ඒ අර ඒක කැඩුණ පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතරන කියා කියන ඉඳලා මේ වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාවල අපි සතුටින් ඉන්න ඕනේ අපි හැමෝම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියුවේ මම අර ලියන්න පටන් ගත්තේ 40 වගේ කියලා.
2: එතකොට ලව්ල් මෙයාස් තිබ්බේ නෑ.
1: නැහැ මම කියන්නේ ඒ අර අපි කරුණ කාලේ හිතනවනේ කරුණ කාලේ ඕනම කෙනෙක් අර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කර ගන්න ඕනි කියන හැඟීම එනවනේ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙක ඒක අපි කර 15ක් යනකොට අපි පරිණත වෙනකොට නෙපි අපි අදහස් වෙනස් වෙන්නේ.
2: හොඳයි රිස්මිනා ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාට හරි?
0: හස්බන්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්නේ
2: පාරක්. හස්බන් දන්නවා ඇති කියලා ඇති මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න. නෑ මම ඇත්තටම ඉස්කෝල ගියේ මික් ස්කූල් එකේ.
2: ඔව් ඉතින්
1: දැන් මේ ඉස්කෝලෙට ගියේ මේ ඕ ලෙවල් කරන්කම් දැන් මේ ඉස්කෝලෙට ගියේ මික් ස්කූල් එක. එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ. ඒතර මගේ හොඳම යාහතු හොඳයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටියේ බෝල් කෙනෙක් එක්ක. දැන් ඒ දෙන්න බැන්නේ නැහැ. ඒ වුණාට මේ ස්කෝල් කාලේ රාධා කෘෂ්ණ කියලා පැත්තෙන් ඒ කියන්නේ මන්මත්තරණ වැස්සදුවාරේ යමුනාරන් තීරේ කියලා මන්මත්තරණ කියලා තමයි ඒ පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීතේ කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි ඔකේ පොඩ්ඩක්. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධා කෘෂ්ණ එකට උනේ නැහැ
2: නේ. කතාව දිගට යනවා තවමත්.
1: රාධායි ක්‍රිෂ්ණයි එකතුනේ නැහැ. ඒ වුණාට මේ රාධා කියන ගමන්ම අපිට මතක් වෙන්නේ ක්‍රිෂ්ණාලනේ.
2: ඔව්.
1: ඔව්. ක්‍රිෂ්ණ කියන ගමන්ම අපිට මතක් වෙන්නේ රාධා. ඉතින් මට මතක් නේ මගේ යාළුවගේ නම කියපු ගමන්ම යාළුවා යාළුවෙ නැහැ කියලා කිව්වා තමයි මතක් වෙන්නේ. ඒක ගරිස් කාලේ කාලේ කිව්වා. මම ටීචර්ට මතක් වුණේ ඒ ගමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන්නේ එහෙම කියලා. ඉතින් ඒකම හරි සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිදින්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්වීය දැන් මේ
1: ගොඩක් සිංහල
0: ලූෂන් පුලත් සිංහල මහත්මයා නිතරම කියනවා වගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්වතුන් ආදරේ වැඩි කියලා.
0: වැඩි. ඔව්. මගේ ආදරේ කාට මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්ෂියක් ඒකගෙන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන්න දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. නෑ අයිති කරගත්තෙන් පස්සේ මේ අර තිබ්බ ආදරේ නෑ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍යයි.
2: ඒක සාමාන්‍යයි.
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතාවක් කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා.
2: ඒ වගේ තමයි.
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ හිත ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ. ලොකු තරඟයක් තියෙනවා. හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න ගන්න කියලා. ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ ගොඩක් වෙලා ඕනම දෙයක්.
2: මේ මේ ගීතේ මනමත් කරන කියන ගීතේ ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපි තුලන් ඒ ගීතයට සවන් දෙන්නේ මේ ඉන්දිකා උපමයි තමයි මේ ගීතේ ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ අපි සවන් දුන්නේ ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ

0: අහන්න ඕන ඇත්තෙම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලට ගියපු කාලේ ඒගොල්ලෝ හයේ පන්තියේ යාළු වෙලා
0: හිටියේ.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ.
0: ඔව්.
1: ඒ ලෙවල් කරන්න. මම වත්තල සෙන්නෙන්සලට ගියා. සෙන්නෙන්ස් ගියා. ඒගොල්ලෝ සෙබස්තියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න දෙන්න දෙන්න එක තමයි මේ දැන්නේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන්න බෑ. සමහරවිට දෙන්නගේ පළමු ආදරේ වෙන්නත් පුළුවන්. පළමු ආදරේ දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැල්ලුම් පැන්නදී. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕනේ රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල්
1: නීකා එහෙනම්
0: රංජනයට ඔක ගැපෙන
2: ඇති නේද ගීතේ? මම ඇහුවා රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාව වැඩි වෙලා තියෙන මේ ගීත අහන්න වෙලාවක් නැතිකමනේ ඒකනේ. ගීත වල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා ඒකනේ. සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ දීවත් වෙලා.
1: ඔව්
0: ඔව් හොඳයි. අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම කැමති මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න ඔයා තෝරගෙන තියෙනවා TM ජයරන්ද ගායන සිතින් මා නොසැලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? ඊළඟට ඔයා තෝරගන්න තියෙන වික්ටර් රත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: තියෙනවා? විශේෂ දෙයක් නැහැ. ඒක මියුසික් එකක. ඒ වික්ටර් රත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම එකට ගෑනකොට පුදුම ලක්ෂණක්
0: තියෙන්නේ. හොඳයි.

0: කාලේ ගෙවිගියා තේරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදින් නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවෙන් තම ආවෙ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට දිගීත දෙකක් තියෙනවා, ටෙලිනාට ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීතත් දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10කුයි සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ඒ ගීත ගායනය කරන.
2: ඔව් ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිර්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සිංදු කියලා ඒවා මික්ස් කරලා නැතුව එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුබ පැතුම් ඔබට.
0: පෞරිස් මිනා, ඉතින් අපි සුබ පතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දේට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. ඒක ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සතියන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරිස සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් ආලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට් with my colleague Alice Flister.